이때 자이장히고 실고 저기 자이장히히비 짜나도 그 자이 마세 따로 강히바 어 베히바 아마 베히바 된도 되는 거 패는 거 흉 태운 거 아 대민들 심하지 짜나도 그 아마 베히바 때 그 대용도 와 되는 거의 베히바 때 친일 때요 어 대인들 너선에 저는 되지 아치즈 니지 되게 그 봤어 어디 펜선도 받아 아미 심하다 받아 시민 아마도 받아 다 예지 처리 소리 되지 아때 치즈 니서 니라 마대 봐 아 휴수 때문에 그 봤죠 Tāna tā shirī shirī dhiri dhāpa tsamsa yu yuri. Wā tā tsōdi chirī na kēchā jīngkēn jī kāji tā jīpa bū. Wā tēlā tūdē kūr dījā dījā dī kūr cīzī ngīsī kūr tūy mūgī pā. Mā tēnā kū hūl kū rūvī kāsī lā, anī kū dījā dī cīzī ngīsī mā tēnā dhiri dhāpa yuri. Pēnā ngī jāng hī dhāpa, kōyāng lēm dhūk dhāpa, ndāyāng dhīng dhūk dhāpa. Tīnā ngī jāng hī hī pē kāsī ngāgī yāng hī dhūk dhūk. 네 나가야 히드고 세븐티스는 장난도 그치는 나 마이크 연기야 히바데고 디디오 근데 맞다 예석이 히 이게 관심 히 더저 친일 때요 마르티나 드자데 치르잖아 휴대 마도 지정이나 마대 봐 코양 램두 히비 가서 코 초마야 램두 히디 코 마이크 지 예바야 레바데 근데 그 페용 거리 디가 바레 맞다 예 강 레바데 지정일 때요 마레 아 디네 드자 휴스 때 맞아 그 너양 진둑세디 너 초마야 레데두고 세디 아니 너 마이크 예바야 레데바데 너 그 페용 거리 왜냐 얘 강을 해봤대 니스를 치즈는 떼요 말해 너 답을 치르진다 드자대 치즈니라 마대바 어 휴스도 받잔지 되네 드바르티네 드바짬세니 디인들고 펜선도 봐 응아미 심하다 봐 심이 응아마도 봐 어 디인 드자 치즈 니스 되게 드바스 어 아니 드자 치즈 니스 마대비 드바짬 어 다 니장 히다 어 다 늘게 빼지게 토네 아니 가서 야 히난 되긴 두스 아 더처리서 들다 아 간소 젠디지까지다 제바니다 드바고지다 나식 아 아니 야나보데서 소만도 도자 히비컨다고지 아 드니 다 니가서 간소 다 시자 티처리서 들은 너는 친히 얘기지 티처리서 들 섬다 간소 순주빠지 제지가 요 뭐고 지금 놀아 젠데지 드니 제바다 드바테 마 히비가서라 제바도 마 히우디서 요 뭐고 놀아 그 여찌그 띵들 아니 텀비 친니 드바다 여찌그 띵들 만텀비 친니 Dagipare sene, tsiki nengyur. Nene tene nga zota beji laso ba yang tisu la, me to te nzi chang zis. Nda tobi tsi jengi nong yang. Me te yun ten che la hi chang zans. Me te yun ten che la hi chang zans. Tene, me te zun zi chang samba ngens. Nda nga zota man tobi tsi jengi yang. Ta tene yagyur. Tezo tsoma te chere se yu tisu la, nga zonde tsi jengi kasi la ta, jemba nyingi nong yang. Ta jemba nyingi nong, da yutji ki tindir, tupi chi nyi dhubba da, yutji ki tindir, mentupi chi nyi dhubba sila, nzhe che di la, me to te nzi chang zi xipi kasi la, nzi chang zi xipi ki nzi pa te, yu kang ki tindir diga yore chana, yu me to chi ki tindir diga pa res. Yu me to chi ki tindir, tupi chi, nzi pa na nzi pa nyinga de dhubba res. Tindir, nda tabi chi la, tupi chi jen se ne. Me te yun ten che la, hi chang zang xipi kasi la, hi ka yang ya po yo pa. Yun ten ya chiwa, yun ten chiwa di hika chiwa ki chi chi ten niga di chi chi toma ten nido, yu me chi ki ten dhila ku dhiga pa. Me te zun zi jan saba ngen tabi kasi la zun zi po yu pa ta, saba ngen bi ki chi chi mento pa nido, yu me chi ki ten dhila ku dhiba. Ta nda tabi la chiwa zina, ani dhiba re de tumbi zi jena, mento bi zi jena, nere chi yengi se ni, ta yu chi ki dhiba tabi ten dhila sungu yu re, yu mambu chi ki nol. Ye na yang, ta pe na cho nri zan dhe chan nga mendo yu ta. Cho nri zan dhe chan nga mendo yu. Cho gāyāng kō dhūkdāp. Tā ndendrake pēcī gābī kāsā lā, chō ndrī zāndē chāng ngā mandē sēyā wā. Chō ndrī zāndē chāng ngā mandē sēyā wā, ndō shatā kātā mandē bī cīcī. Cho gānāyāng kō dhūkdāp yīnā kō mandē bī cīcī rī. Rē tēwē chāng dī kāsā lā kōntu khēpā nā yōchī kī tīndi lā, o tēnē tātē bī cīnī dā sēyā, tō lā Cho zan dhe re, nga zan mande se. Zan dhe pa dhe mande pa, dhe tabi ko mento pa nyi dhe, yu chik dhe dhe dhulo mandu wa. Cho ganyan ko dhu hi pika se, ga wa dhe dhu pa dhe nyi dhe, mento pa nyi dhe, yu yomane cho kor ki dhe dhe jo ma re. Yomane yu ko chang pa ki dhe dhe mandu wa. Ko yu tate pa re dhe. Nda tabi ko peji ka se la ta, cho se kiro rgo. Gong dhe hi pika, o chi je nyi se wika jir, yu chik dhe dhe tumbi chi nyi dhe pa dhe, yu chik dhe dhe mento pi chi nyi dhe pa dhe giri se. Nda chere zan ta, gong dhe hi pika, cho nri zan dhe jang nga mande, tene cho gayang ani ko du tabe pe jin de so la zao ni ne ni ko ya ta me ba ta bin jo jo lo ko we jan de ni de ma te bi ji ji ma ti ma ge par de ni ta de ta bo ge pe ji de so de ani ci ji ni hi bi ga de ni ge no la ta men de wa xin jun ge re si o ge ba me ba ta de ni de la ko de ke ma na ge me de yen de che la xi zhang zang me de yen de che la xi zhang zang hi bi ga se la ani de che re se de shi ma de ge nga ma de ya de bi de de 초 디자인 대장 남은 데스 너 먼저 비치지 초 가양
코 두다면데 만터메 되면서 진가시 만터메